සුබ දවසක් පින්බර උදෑසනක්. අදි වෙසක් පොයට පසු දිනය. එතකොට වෙසක් පොය ලබන 30 වැනි දින මැයිතිය සෙනසුරාද මතක තියාගන්න. ඔබට පින්බර උදෑසනක්. චිත්ත පීඩා දුරු වේවා, වසන්තය උදා වේවා. වෙලා උදෑසන 5යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙසක් මස අව පෑලවිය නම් තිතිලත් ශනි දින. ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මස දෙවැනි දින සෙනසුරාද සුන්දර සෙනසුරාදා. වෙළන්සේවා වැඩස්ටාන් කොළඹින් කරගතෙන්ෙන් දිනයයින් හුනස්කරින් යාපනසා රොදැල්ලෙන් මෙගහට් 94.3 හපතලෙන් කොකාවිල් විකාශනාගාරයෙන් සහ යටියන්තොටින් මෙගහට් 94.5 FM සංඛ්‍යාතයන්. ඊට අමතරව www.slbc.lk එවගේ වෙබ් රේඩියෝ, රේඩියෝ ඇප් සහ රේඩියෝ ගාඩන් ඔස්සේ සිංහල කමර්ෂල් සර්විස් රේඩියෝ SCS එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයට සවන් දිය හැකියි.

0: ධම්මචින්තාව අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, ප්‍රථමයෙන් ඔබ සැම දෙනාටම සුබම සුබ පින්බර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැරණි කියමනක් තියෙනවා, විද්‍යා දදාති විනයං, විනයාද්‍යාති පාත්‍රතාම්, පාත්‍රත් වාදන මාප්නෝති, ධනං ධර්මං තතක් සුකං කියලා. අපි අපේ ජීවිතයේ කළයුතු වැදගත්ම දෙයක් තමයි අධ්‍යාපනය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සිප්පං සික්කාපෙන්ති, දෙමව්පියෝ දරුවන්ට හොඳට උගන්වන්න ඕන. අධ්‍යාපනය ලැබුවහම මොනවද අපිට ලැබෙන්නේ? විද්‍යා දදාති විනයං, හොඳට ඉගෙන ගත්තට පස්සේ විනය හම්බ වෙනවා. අධ්‍යාපනය තුලින් තමයි ශිෂ්ට සම්පන්න දරුවෙක් සමාජගත වෙන්නේ. පැරණි කියමනක් තියෙනවා, මාතා සස්තෘක් පිතා වෛරී, තමන්ගේ දරුවට අම්මා උගන්වන්නේ නැත්නම් අනාගතේ සැතිරියක් බවට පත් වෙනවලු. පිතා වෛරී, තාත්තා වෛරක්කාරයෙක් බවට පත් වෙනවලු. අධ්‍යාපනයෙන් පිරිච්ච සමාජයට කියන්නේ ස්වර්ණහංසය ඉන්න සමාජයක් කියලා. අම්මා තාත්තා දරුවා සමාජගත කරද්දී ස්වර්ණහංසය ඉන්න සමාජයකට අධ්‍යාපනයෙන් තොරයි නම් එයා කපුටෙක් විදියටයි සමාජගත වෙන්නේ. හැබැයි හැම අම්මා තාත්තගෙම බලාපොරොත්තුව තමයි දරුවා සමාජගත කරන්න ආසයි ස්වර්ණහංසයෙක් විදියට. එහෙනම් දරුවා හොඳට ඉගෙන ගත්තට පස්සේ විනයගරුක දරුවෙක් බවට පරිවර්තනය වෙනවා. අම්මා තාත්තගේ ගුණදම් දන්න දරුවෙක් බවට පත් වෙනවා. වැඩිහිටියට ආදරය කරන්න, අසරණයන්ට පිහිට වෙන්න, හැමෝටම ගරු කරන පුද්ගලයෙක් බවට අධ්‍යාපනය තුලින් පත් වෙනවා. හොඳට ඉගෙන ගත්තාම විනය ලැබෙනවා. විනයගරුක දරුවෙක් බවට පත් වුණාම ලෝකේ හැමෝම ඔබට ගෞරව කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ ගෞරවාන්විත චරිතයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ගෞරවාන්විත චරිතයක් බවට පත් වුණාට පස්සේ විනයාද්‍යාති පාත්‍රතාම්, පාත්‍රත් වාදන මාප්නෝති, ඔබගේ පස්සෙන් ඔබ හොයන ධනය ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ ධනය ඔබට තියෙනකොට ඔබ ලෝකේ සතුටින් ජීවත් වෙන, ඔබ අනිකාට උදව්පකාර කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අම්මා තාත්තගාව තියෙන්න ඕන ලොකුම ඉලක්කය තමයි තමන්ගේ දරුවා හොඳට අධ්‍යාපනයෙන් ඉහළට යොමු කරන එක. දරුවෝ දැනගන්න ඕන අම්මා තාත්තගේ බලාපොරොත්තු ඒ විදියටම ඉටු කරන්න හොඳට මම ඉගෙන ගන්නවා කියන කාරණේ හදවතේ තියාගෙන වැඩ කරන්න ඕන. එනිසා මේ කාරණාව මතක තියාගෙන ලෝකේ හැමෝම ගරු කරන, හැමෝම ආදරය කරන සුන්දර හදවතක් තියෙන ගුණවන්ත මිනිස්සෙක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම දළදා සමිඳු පිහිටයි.

ක්‍රිස්තියානි කතාව. අද ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ රන්දිල් ප්‍රනාන්දු පියතුමන් විසින්.

සුබ දවසක්. ඊයේ අදිවෙසෙක් පෝය. තාමත් වෙසක් සඳහා හසේ. වෙසක් උත්සවය අපි සමරනවා 30 වෙනිදා මේ මාසේ අග 30-31 ඇතුළුව දෙපැත්තටම වෙසක් සතිය. මහත්තුරුනි මහත්මාවනි, රවි කියන්නේ සූර්යා. දැන් අලුත් අවුරුද්දේ තරක් නෙමේ ලෝකේ ඉතාම වැදගත් ශක්ති ප්‍රභවය සූර්යා. ඔබ දන්නවද ඔය රවි මණ්ඩලය කියලා අපේ දෑත් තුල තියෙනවනේ. සමහර අය මේව විශ්වාස කරනවා, සමහර අය ඔගෙන අවධානයක් නැහැ. රවි මණ්ඩලය ප්‍රබල නම් කතාවක් තියෙනවා, කීර්තිය ජනප්‍රියත්වය ප්‍රතාපවත් භවය තුල සටහන් වෙනවායි කියලා, නායකත්වය සටහන් වෙනවායි කියලා. ඉතියේ හැන්දක් කරේම රාත්‍රියේම නායකීන්ගේ කතා තමයි අපිට අහන්න ලැබුණේ. වැඩ කරන ඔබ අප වෙනුවෙන් එසා ඒ අදහසුත් ඔළුවට අරගෙන ඔබට දැනෙන විදියට, තේරෙන විදියට, පිළිගන්න විදියට, බාරගන්න විදියට, ඒක ඔබේ වැඩක්. අපි දවස ආරම්භ කරමු. අද සෙනසුරාදා, සුන්දර සෙනසුරාදා කරගම්මු. මම වසන්ත රෝහණ 5:28. මට උදේගී සංග්‍රහය ඉදිරිපත් කරන්න හිතුනේ බොදුගී වලින්ම. මොකද වෙසක් සුවය, සැනසුම, සුවඳ තාම දැනෙනවා. මාසේ අග වුණත් වෙසක් කුලෙල අපට ඒ අසිරිය, ඔබට ඒ අසිරිය දැනෙන නිසා පටන් ගමු උදේගී සංග්‍රහය.